දෙන කෝ චිනපාලා ගාරි දින රාත දියන දරිදරි නමර දේශ විරණ කාල ජමං සඛේල තමස ආයු භටිතර ගරතින ආස බදනරයෙන් බදනරයෙන් බදහරි රාම දේයතනං උකපරසයින අංජුලි බාහෙක බර්තන සයින රුකමනි බසන් භිකමගි කන්සන් තරපනි ආසාතිරමන ලංසම් බදනරයෙන් බදනරයෙන් බදහරි රාම දවතක තනම ප්‍රාණරංස තවතක ගරිම ශෝධනි ගරිසන් ප්‍රාණ ගය පති පත්නී ඩරසි තර තර කන්දයි පර පර ශරසේ බදනාරායන බදනාරායන බදහරි රාම් කති මොණි දයසන් කති රංි දයසන් කති ලට්ටා කා ප්‍රේමි හොඳයසන් තර සන් ජාන බිනසව අන්ද බුඩි මැටි කස සවයිකු දන්ද බදනරයෙන් බදනරයෙන් බදාරි රාම් ගීතා අලිකති ජෝ පඩිලින්සන් අලිකති ගංගා ජල නිලින්සන් ප්‍රභුකෝ පූජන ජෝජන ගරලන් කිනති එමක බසම පරලන් බදනරයෙන් බදනරයෙන් බදාරි රාම් දේ අවිතාර ගලි ගය සාර